සුබෝදසන ක්වේවා ඔබ මේ කිසිටින්නේ රේඩියෝ ෆොයිබි ශ්‍රී ලාංකික කණ්ඩායමගෙන එන ඉරිදා අරුණල්ලත් සමගිනුයි අද වැඩසටහන ඔබ වෙත ගෙනෙන මම සමීර සමරසිංහ ඒ වගේම අද වැඩසටහනට කතනෙන් දායක වෙනවා අනුරාධා හිමායා සමගින් කුමාර දිසානායක අද සැප්තැම්බර් 20 වෙනිදා අද වැඩසටහන පටන් ගන්නවත් එක්කම අපි හිතුවා සැප්තැම්බර් 20 වෙනිදාට ඉදිරියට තිබෙන ලෝකයේ ඉතාම වැදගත් දිනයක් ගැන ඔබත් එක්ක බෙදා හදා ගන්න. සැප්තැම්බර් 20 වෙනිදා ලෝක පිරිසිදු කිරීමේ දිනය. එහෙම නැත්නම් World Clean Up Day. අපි ලංකාවේ දහස් ගණන් කිලෝමීටර්ස් ගණනක් ඈතින් ඇවිත් මේ සුන්දර කුයින්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බන් වල ජීවත් වුණත් අපේ හදවත්වල හැමදාම පරිසරයේ සබඳතාවම ඒ ආදරේ හැමමම තියෙනවා. හිතලා බලන්න උදේට බ්‍රිස්බන් ගඟ අයිනේ ඇවිදිනකොට සවුත් බැංක එක පැත්තෙන් එන හුලම් පොදක් විඳිනකොට එහෙම නැත්තම් මෝර්ටන් බේ පැත්තේ වෙරළකට ගිහින් නිස්කලංකව ඉන්නකොට අපිට දැනෙනේ සැනසීම කොච්චරද කියලා. හැබැයි මේ ලස්සන පරිසරයේ ඇතුලේ අපේ ඇස්වලට නොපෙනෙන හැබැයි මුළු ලෝකෙනම ලොකු තර්ජනයක් වෙලා තියෙන විශාල විනාශයක් හෙමින් සිද්ධ වෙමින් පවතිනවා. ඒ තමා නැවත වරක් පාවිච්චි කර නොහැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපේ පරිසරයට එකතු වෙන එක. ඒ ගැන කතා කරන්න මේ වැඩසටහන ඇත්තෙන්ම මදි. හැබැයි මම තෝරාගත්තා ඒ එකතු වෙන ප්ලාස්ටික් නිසා අද අපිට වෙලා තියෙන අපේ ලෝකයට වෙලා තියෙන බලපෑම් වලින් කීපයක් ඔගොල්ලොත් එක්ක බෙදා ගන්න. අපි ඉන්න පැසිෆික් සාගර කලාපයට බොහොම කිට්ටුවෙන් පැසිෆික් සාගරයේ මැද හවායි සහ කැලිෆෝනියා ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා අතර මුහුදේ තියෙනවා The Great Pacific Garbage Patch කියන හඳුන්වන අතිවිශාල ප්ලාස්ටික් කසල කලාපයක්. එහෙමත් පුළුවන්ද මුහුදේ කසල කලාපයක් ඇති වෙන්න? මේක ඇත්තටම මුහුද උඩ පාවෙන දූපතක් වගේ පේන කසල ගොඩක්. ඔගොල්ලෝ දන්නවනේ මුහුද කියන්නේ දියවැල් ඒ වගේම විවිධ හුලං වගේ දේවල් තියෙන පරිසරයක්නේ. ඉතින් විවිධ ලෝකයේ විවිධ රටවලලින් මේ මුහුදට එකතු වෙච්ච ප්ලාස්ටික් බෝතල්, දැල්, බෑග්, බහලුම් වගේ නොතිරන දේවල් මේ දියවැල් වලට මේ හුලන් ධාරා වලට අහුවෙලා එක තැනකට එකතු වෙලා තියෙනවා. විද්‍යාඥයින් ගණන් බලා තියෙන විදිහට මේ කසල කලාපේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 1.6ක්. ඇත්තනම කිව්වොත් අපේ ලංකාව වගේ 25 ගුණයකටත් වඩා මේ කසල පැච් එක විශාලයි. එහෙම නැත්නම් අපි ගමු ටික ලොකු රටවල් 500 වගේ රටවල් 3ක් සමානයි මේ වර්ගඵලය. ඉතින් ඇස්තමේන්තු ගත කරලා තියෙනවා මෙතන ප්ලාස්ටික් නොදිරන ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 80,000කටත් වඩා පාවි තියෙනවා කියලා. මේකේ තියෙන භයානකකම තමයි කැස්බෑවුන්, ඩොල්ෆින්ලා, සීල් මස්සීන් සහ විවිධ කුරුල්ලන් මේ ප්ලාස්ටික් ආහාර හැටියට අරගෙන ගිලිනවා. ඒකෙන් ඒ සත්තුන්ගේ බඩවැල්වල ප්ලාස්ටික් පිරීලා ඔවුන් මිය යනවා. මේක විතරක් නෙවෙයි මේ පරිසරයට එකතු වෙන එහෙම නැත්නම් මුහුදට එකතු වෙන ප්ලාස්ටික් නිසා අපිට තියෙන බලපෑම. තවත් විශාල වශයෙන් කතා කරන බලපෑමක් තමයි මේ මයික්‍රෝ ප්ලාස්ටික් කියන කාරණාව. දැන් මයික්‍රෝ ප්ලාස්ටික් කියන්නේ ස්වභාවිකව දිරාපත් වෙන දෙයක් නෙවෙයි. නමුත් ඉරේලිය මුහුදේ තියෙන ලවණ ගතිය වගේම තවත් විවිධ පරිසරික හේතු නිසා මේ ප්ලාස්ටික් ටිකෙන් ටික කුඩා කුඩා කෑලි වලට බිඳී ගිහිල්ලා මිලිමීටර් 5කට වඩා කුඩා කෑලි බවට පත් වෙනවා. ඔබ වුණත් ඔබේ වත්තේ ප්ලාස්ටික් කෑල්ලක් යට කරලා තිබ්බොත් අවුරුදු 5-10ක් යනකොට අර කලින් තිබ්බ හයිය නෑනේ. ඒක එන්න කුඩු වෙනවා.
එමනත ඔබ එලිය මේ ඔස්ට්‍රේලියයා බ්‍රිස්්බන් වල තියෙන මේ යුවී එලියට හුවන්න ප්ලාස්ටික් ඇත්තිබ බොත් ඔබට බොහෝ ඉක්මනින් දැන බලාගන්න පුළන් මේ පාස්ටික් එක යම් කුඩක් වගේ මතු වෙනවා. තින් මේක තමා මයිකරු ප්ලාස්ටික් කියන්නේ. මෙම කොච්චර පොඩිද කියනවා නම් මුහොදේ ඉන්න කුඩා ප්ලවංග සහ කුඩා මාළු මේවා ආහාරයට ගන්නවා. ඊට පස්සේ ඒ මාළු අවසානයේදී දීවරයන් අතට අහු වෙලා ඒ මාළු අපේ කෑම ඇසිරෙන අපේ ආහාරයට. මෑතකදි කරපු පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා මිනිස් රුධිරයේ පෙනහළුවල මෞකිරිවල පව මේ මයික්‍රෝ ප්ලාස්ටික් අංශු තැන්පත් වෙලා තියෙනවා කියලා. සතියකට සාමාන්‍ය මනුෂ්‍යයෙක් ක්‍රෙඩිට් කාඩ් එකකට සමාන බර ප්‍රමාණයක් තියෙන ප්ලාස්ටික් ප්‍රමාණයක් වතුරෙන් සහ ආහාරවලින් දන්නෙම නැතුව ආහාරයට ගන්නවා. තාමත් මයික්‍රෝ ප්ලාස්ටික් නිසා අපේ සෞඛ්‍යයට වෙන හානිය හරියටම හොයාගෙන නැහැ. සමහර කියනවා මේක හෘද රෝග, හෝමෝන අසන්තුලිතතා, පිළිකා අවදානම වැඩි කරන්න හේතු වෙනවා කියලා. ඒ වගේම තව පිරිසක් කියනවා නෑ එහෙම කිසිම සාධකයක් නෑ මයික්‍රෝ ප්ලාස්ටික් හෘද රෝග, හෝමෝන, පිළිකා වගේ රෝගීන් තත්ත්වයන්ට දරුණු රෝගී තත්ත්වයන්ට හේතුවක් වෙනවා කියලා. ඉතින් තාම මේ දේවල් පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. හැබැයි දවසක මිනිස්සුහාගනි මයික්‍රෝ ප්ලාස්ටික් වලින් මොන වගේ බලපෑම්ද මිනිස් ශරීරයට කෙටිකාලීනව දීර්ඝකාලීනව තියෙන්නේ කියලා. ඉතින් මේ ලෝක පිරිසිදු කිරීමේ දින දවසේ අපිට මොනවද කරන්න පුළුවන් මේ පරිසරය රැකගන්න? මේ වගේ මයික්‍රෝ ප්ලාස්ටික් වලින් අපිට, ඒ වගේම පරිසරයේ ජීවත් වෙන අනිකුත් සතුන්ට, අපේ ස්වභාව ධර්මයට වෙන හානිය නවත්තන්න අපිට මොනවද කරන්න පුළුවන්? ඔගොලට මතක ඇති ඔගොලෝ ඔස්ට්‍රේලියාවට ආපු මුල්ම කාලේ ඔගොලෝ දැන්ට ඇවිල්ලා අවුරුදු 5කට 6කට වැඩි නම් අපිට ඇතිවෙන්න ෂොපින් බෑග් ගන්න තිබ්බන් ඉස්සර මේ කෝල්ස් එකෙන් වුල්වොත් එකෙන්. හැබැයි එක අවස්ථාවකදී රජය තීරණය කරා ඒවා අයින් කළා රියුසබල් බෑග් වලට මාරු වෙන්න. හැබැයි තාමත් ඔබට 150ක් 125ක් සමහරත් ඇඟල 115ක් දීලා මේ ප්ලාස්ටික් බෑග්, පොලිතීන් බෑග් තාම මිලදී ගන්න පුළුවන්. ඒවා දිරාපත් වෙනවා. හැබැයි යම් විදියකට පරිසරයට හානියක් කරන්න පුළුවන්. ඒ නිසා හැම වෙලා මතක තියාගන්න කඩේට යනකොට, එහෙම නැත්නම් එළවලු පරතරු මිලදී ගන්න යනකොට ඔබ අතේ නැවත පාවිච්චි කරන්න පුළුවන් බෑගයක් තබා ගන්න. සමහරක් වෙලාවට ඔබට පුළුවන් ඔබේ වාහනේ බෑග් කීපයක් තියාගන්න. එතකොට ඔබ හදිස්සියේ කඩේකට ගියත් ඔබේ වාහනේ බෑග් එකක් තියෙනවා. ඊට පස්සේ ඔබ දන්නවද, ඔබ කෝපි බොන කෙනෙක් නම් ඔබ කෝපි පානය කරන කප් එක ඔබට රීසයිකල් කරන්න බෑ. මොකද ඒ කප් එකේ ඔබ දාන දියර, ඒ කියන්නේ කෝපි දිය නොවී යන්න, අර කාඩ්බෝඩ් එකත් එක්ක දිය නොවී යන්න යම් කිසි ලේයර් එකක් අඩංගු වෙනවා. මේක ප්ලාස්ටික් ලේයර් එකක්. හැබැයි දැන් නම් සමහරක් කෝප්ප තියෙනවා දිරාපත් වෙන අමුද්‍රව්‍ය වලින් හදලා. හැබැයි තවමත් අර ප්ලාස්ටික් ලේයර් එක සහිත කෝප්ප තියෙනවා. ඒ නිසා ඔබට පුළුවන් එක විදිහකට මේ රියුසබල් කප් එකක් පාවිච්චි කරන්න, ඔබ නිතර කෝපි පානය කරන කෙනෙක් නම්. ඒ වගේම තමා මේ ශ්‍රී ලාංකේ අපේ කමියුනිටි එක හැටියට අපිට ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවානේ. ඉතින් ඕගොල්ලෝ එහෙම ඉවෙන්ට් එකක් ඕගනයිස් කරන කෙනෙක් නම් හැම වෙලාවෙම හිතන්න කොහොමද අර එකතු වෙන අපද්‍රව්‍ය ටික තියෙන්නේ, ඒව ටික අර රතු, කහ, කොළ කියන බින්ස් වලට බෙදලා දාන්න පුළුවන් වෙන්න ඒ ඉවෙන්ට් එක අවසානයේදීත් එකතු කරගන්න විදියක් හදන එක. සාමාන්‍යයෙන් නැතිනම් ගොඩක් වෙලට එන ඔක්කොම රතු එකට යන එකනේ. හැබැයි අපිට ඒකෙන් යම් ප්‍රමාණයක් රීසයිකල් කරන්න පුළුවන් සහ යම් ප්‍රමාණයක් සමහරක් විට පරිසරයට එකතු කරන්න, දැමල් වගේ දෙයක් වුණොත් පරිසරයේ, ඒ කියන්නේ කොළ බින් එකට දාන්න පුළුවන්. ඉතින් ඔබ ඒ වගේ විශාල පිරිසක් එකතු වෙලා කරන ඉවෙන්ට් එක ඕගනයිස කෙනෙක් හැටියට කටයුතු කරනවා නම් ඔබට පුළුවන් ඒ අපද්‍රව්‍ය බැහැර කරන විදිය ක්‍රමවත්ව සැලසුම් කරන්න. ඉතින් වැඩසටහනක විතරක් නෙවෙයි, ගෙදරදිත් ඔබට පුළුවන් ඔබේ රතු බින් එකට, ඔබේ කහ බින් එකට සහ කොළ බින් එකට යන දේවල් හරි විදිහට තෝරා බේරා
වෙන්කර දාන්න. ඒකෙනුත් ඔබයින් පරිසරයට එකතු වෙන අපද්‍රව්‍යවල ප්‍රමාණය තව තවත් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමා අමතක කරන්න එපා, දැන් ගොඩක් බීම බෝතල් ඒ වගේම බීම කෑන් වගේ දේවල් තියෙනවා මේ 7-10 රිෆන්ඩ් එක තියෙන. ඉති ඔබට පුළුවන් ඔබේ ගෙදර භාවිතා නොකරන මල්ලකට පෙට්ටියකට ඔබ එදිනදා ගන්න වතුර බෝතල මේ 7-10 කියන ඒක යොදලා තියෙන භාජනයක් නම් ඔබට පුළුවන් ඒව එකතු කරගෙන ඔබේ ළඟම තියෙන කන්ටේනර්ස් ෆෝ චේන්ජ් කියන ආයතනයට ලබා දීලා ඔබට ඒ වෙනුවෙන් 7-10 ලබා ගන්න. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් ඔබට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට විශාල ප්‍රමාණයේ මේ අද දවස අරමුණු කරගෙන කරන ක්ලීන් අප් වැඩසටහන වලට මේ අවුරුද්ද බැරුණා ලබන අවුරුද්ද හරි එකතු වෙන්න පුළුවන්. ඉතින් අමතක කරන්න එපා මේ පරිසරය ඔබෙත් මගෙත් සහ අනාගතයේදී ජීවත් වෙන්න එන මිනිසුන්ගෙත් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයකට අපි පවත්වා ගන්න එක අද මේ පරිසරයේ ජීවත් වෙන මිනිසුන් හැටියට අපේ වගකීමක්. ඉතින් ඒත් සමගින්ම අපි රසවත් ගීතයකට යොමුමු. අපේ විශේෂාංග කීපයක්ම සූදානම් වෙලා තියෙනවා. ISL විශිෂ්ටම ඉංජිනේරුවරයා තෝරවුව පසුගිය දිනක. ඉතින් ඒ ජයග්‍රහණය කරපු ඉංජිනේරුවරිය අපිත් එක්ක සම්බන්ධ වෙනවාද? ඒ වගේම තමයි අද හවස අපේ සිංහල සංගමයේ පවත්වන සරලාංග වැඩසටහන තියෙනවා. ඉතින් කුමාර සූදානමින් ඉන්නවා සරලාංග වැඩසටහන ගැන ඔබත් එක්ක යම් කරුණු ප්‍රමාණයක් බෙදා ගන්න. ඉතින් ඔවුන් එක්ක එකතු වෙන්න කලින් අපි රසවත් ගීතයකට යොමු වෙලා ඉමු.

0: පසුගියදා IESL Queensland chapter. ඒ කියන්නේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ Queensland ශාඛාවේ සංවිධානය කරපු විශේෂ සම්මාන උළෙලක් තිබ්බා. ඒ සම්මාන උළෙල තමයි Professional Engineer of the Year 2026. ඉතින් මේ Professional Engineer of the Year 2026 සම්මානයෙන් පිදුම් ලැබුවේ හන්සිකා අබේගුණරත්න. ඉතින් අපි හන්සිකා අබේගුණරත්න ඉංජිනේරුවරියට අද මැදිරියට ආරාධනා කරා ඇයගේ මේ Professional Engineer of the Year 2026 සම්මානය ගැන සහ ඇයගේ මේ ඉතාමත්ම අර අපි කියන්නේ illustrious career එකක් තිබුණු කාන්තාවක් කියලා. ඉතින් මේ illustrious career එක ගැන කතා කරන්නටත් එකතු වෙන්නට කියලා අපි හන්සිකාට ආරාධනා කරා. ඉතින් අපේ ආරාධනාව පිළි අරගෙන අද අපි 4EB කණ්ඩායමත් එක්ක මේ සාකච්ඡාවට එකතු වීම ගැන අපි හන්සිකා ඔබ මුලින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා සහ ඔබව ආදරෙන් පිළිගන්නවා අපේ 4EB මැදිරියට. ආයුබෝවන් හන්සිකා.
1: ආයුබෝවන් හිමාය, බොහොම ස්තුතියි.
0: ඉතින් මම හිතුවා ඔබගෙන් මුලින් අහන්න, ඔබට ඇත්තටම අපි සුභාසිංසනය පළ කරනවා මෙවර IESL Queensland chapter එකෙන් පැවැත්වුණු Professional Engineer of the Year 2026 සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳව. ඉතින් මෙවැනි සම්මානයකට පාත්‍ර වෙන්න අවුරුදු ගණනාවක ඔබගේ වෘත්තිය තමයි මේ ඇගයීමට ලක්ුණේ. ඉතින් මෙවැනි ඇගයීමක් ලැබීම ඔබට පෞද්ගලිකව සහ වෘත්තීය වශයෙන් මොන වගේද දැනෙන්නේ කියලා අපි මුලින්ම කතා කරමු.
1: ඔහිමය, ඉංජිනේරින් කියන්නේ තනි ජයග්‍රහණයක් නෙමේ. අපිට නිතරම ඉංජිනේරින් එක තියෙන්නේ ටීම් වර්ක් එකක්. එතකොට මට මේ අවෝඩ් එක ලැබුණු වෙලාවේදී මට දැනුනේ සතුටකටත් වඩා කෘතඥතාවයක්. මොකද මේ ගමනේදී මට උදව් කරලා තියෙනව ගොඩක් කට්ටිය. මට උගන්වපු ගුරුවරුන්ගේ ඉඳලා මෙන්ටෝස්ලගේ ඉඳලා මගේ කලීග්ස්ලා සයන්ස්ලා මේ හැමෝම ඒ අරුණහම විශේෂයෙන්ම මගේ පවුලට අයිති රෙකග්නිෂන් එකක් මේක. මොකද වෘත්තියක් ගොඩනගන්න අපිට හේතුවක් තියෙන්න ඕන. මගේ හේතුව වුණේ මගේ පවුල. ඉතින් මම ලංකාවෙන් පටන් අරගෙන සිංගප්පූරුව, නව ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රේලියාවෙත් කැන්බරා ඇන් බ්‍රිස්බන් කියන නගර හරහා අවුරුදු 20කට වැඩි කාලයක් මේ ඉන්ඩස්ට්‍රී එකේ වැඩ කරලා තියෙනවා. එතකොට මේ කාලය ඇතුළත මට අපි කියන්නේ ඩිෆරන් මාර්කට් සෙක්ටර්ස් වල වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් මං හිතන්නේ මට මේ අවෝඩ් එක ලැබුණේ ප්‍රොජෙක්ට් එකක් නිසා හෝ වෙන සිංගල් අචීවමෙන්ට් එකක් නිසා නෙමෙයි. මේක ලැබුණේ මගේ කන්ටිනියස් ඉම්ප්‍රූවමෙන්ට්, කන්ටිනියස් ලර්නින් සහ ගුඩ් ලීඩර්ෂිප් කෙනෙක් වෙන්න මම දරපු උත්සාහයට. එතකොට ෆුල් ටයිම් වැඩ කරන අතරේ මම පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් කරා. මගේ කැරියර් එක පටන් ගත්ත අවස්ථාවේ මම ගොඩක් ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරා. විශේෂයෙන්ම මාස්ටර් එකක් කළා සිංගප්පූර් ඉන්න කාලේ, වගේම MBA එකක් කරා UK වල. මොකද මට ස්කෝලර්ෂිප් එකක් හම්බුණා මගේ කම්පැනියෙන් සිංගප්පූර්ල වැඩ කරද්දී. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ඒක පහසු ගමනක් නෙමෙයි. සමහර දවස් තිබුණා දවල් වැඩ කරලා රෑ ලෙක්චර්ස් ගිහිල්ලා වීකෙන්ඩ්ස් වල සයිමන්ස් කරපු, සහ ඒ අතර දරුවෝ දෙන්නෙක් හිටියා මට සිංගප්පූර්වලදී, බොහොම පොඩි ළමයි දෙන්නෙක්. සමහර දවස් තිබුණා මට හිතුණා මම මොකටද මේක පටන් ගත්තේ කියලා. ඒ තරමට ඒක අමාරුණා ඒ දවස්වල. බට් අද මං ආපස්සට හැරිලා බලද්දී ඒ කරපු සැක්ටිෆයිස් එකේ ප්‍රතිඵල මට අද හම්බෙලා තියෙනවා. ඉතින් ක්වොලිෆිකේෂන් ටෙක්නිකල් නොලෙජ් විතරක් නෙමෙයි, ලීඩර්ෂිප්, බිස්නස් සහ ස්ට්‍රැටජි පැත්තෙන් දේවල් දකින්න මට මේ එඩ්‍යුකේෂනල් බැක්ග්‍රවුන්ඩ් එක උදව් වුණා. ඒ වගේම මට කවදාවත් ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ලොකුවට තිබුණේ නැහැ. මොකද මම ෆෝකස් කළේ කම්පැනිස් වලට අවශ්‍ය ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න. පොසිෂන් එකක් පස්සේ 90ට වඩා වැලියු එක ඩෙවලොප් කරගන්න, ඔපචුනිටීස් තමන් හොයාගෙන එන කියන එක මම විශ්වාස කර අපි ඩිවලොප් වුණා. ඉතින් ඒක තමයි මගේ ස්ටෝරි එක.
0: හන්සිකා මේ මට හිතෙන්නේ ඔබ ඔබගේ ස්ටෝරි එක කියලා විනාඩියකින් දෙකකින් හරිම ලොකු කතාවක් තමයි කිව්වේ. ඉතින් අවුරුදු 20ක් පුරාවට දිගු වෘත්තීය ගමනක් තමයි ඔබට තියෙන්නේ. සහ මට හිතෙන්නේ ඔබ තවත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන නැති ඔබගේ කරියර් එකේ අද වෙනකොට ඔබ ප්‍රින්සිපල් ඉංජිනියර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් අර ඔබ කිව්වනේ මේක ඔබ පොඩියට පටන් අරගෙන වෘත්තීය ඒ ගමන ගොඩනගාගෙන ඔබගේ වෘත්තීය ගොඩනගාගෙන ආපු ගමනක් කියලා. ඉතින් මට හිතෙනවා මේ අපිගේ අහගෙන ඉන්න ඉංජිනේරු හෝ ඉංජිනේරු නොවන වෘත්තිකයන්ට ඒ කතාව හරිම වැදගත් වෙනවා කියලා. ඒ වැදගත් වෙන හේතු කීපයක් තියෙනවා. මොකද ඔබ හරිම තවත් ලස්සන කතාවක් කිව්වා. මම දැන් වැඩ කරන්නේ මාව කම්පැනි එකකට සෙට් එකක් වෙන විදිහට තමයි ඔබ ඔබගේ කරියර් එක හදලා තියෙන්නේ. ඉතින් ඒ මට හිතෙනවා ඒ අත්දැකීම් පිළිබඳව ඔබ කොහොමද ඒ මුල සිට මේ වගේ සුවිශේෂී තනතුරක් දක්වා එන ගමන හදාගත්තේ කොහොමද කියලා, මොන වගේ මයින්ඩ් සෙට් එකක්ද තිබ්බේ, ඒත් එක්කම කියන්න පුළුවන් ඒ ගමනේදී ඔබට චැලෙන්ජස් එන්නේ නැති, දැන් ඔබ කිව්වා වගේ පර්සනල් සහ ප්‍රොෆෙෂනල් චැලෙන්ජස්, ඒවට මුහුණ දුන්නේ කොහොමද කියලා අපි අසන්නන් එක බෙදා ගන්නට පුළුවන්ද?
1: ඔහුමයා හැරි එකක් කියන්නේ ස්ට්‍රේට් ලයින් එකක් නෙමෙයි. අනිත් හැම දෙයකම වගේ අපේ ජීවිතවලට පොදුයි අප්ස් ඇන් ඩවුන්ස් කියන එක. හැබැයි ඒක ඇතුලේ තියෙන ස්ටෝරි එක සහ අපි ආපස්සට හැරිලා බැලුවහම ඉෆ් දෙර් ඉස් නෝ රිග්‍රෙට්ස්, ලයික් මම කරපු දේවල් ගැන මම වගකීමක් ගන්නව නම් මං හිතන්නේ ඒක තමයි අපේ අකම්ප්ලිෂ්මන්ට් එක කියන්නේ. ඉතින් මගේ කැරියක පටන් ගත්තේ මම ලංකාවෙන් ඩිමෝ කියන ආයතනයේ මැනේජ්මන්ට් ට්‍රේනි කෙනෙක් විදියට. හැබැයි මට කැරියර් ගැන මං හිතන්නේ ඒ දවස්වල ලොකු ප්ලෑන් එකක් තිබුණ කියලා. හැබැයි මට නිතරම වුමනාවක් තිබුණා මගේ පවුල වෙනුවෙන් යමක් කරන්න ඕන කියන එක. සහ මට මං ගැන විශ්වාසයක් තිබුණා. මොකද මම ගොඩක් ටීම් ස්පෝර්ට්ස් කරා ලංකාවේදී. යුනිවර්සිටි එකෙත් මම ගොඩක් ස්පෝර්ට්ස් කරලා තිබුණා. ලීඩර්ෂිප් පොසිෂන්ස් වල හිටියා. ලොකු පන්නරයක් තිබුණා මගේ ජීවිතේ පොඩි කාලේ ඉඳලා. ගොඩනගා ගන්නපු ඒ පන්නරයත් එක්ක මං හිතන්නේ දවසින් දවස එන චැලෙන්ජස් වලට මුහුණ දෙන ගමන් මම එක ඔපචුනිටි එකක්වත් මිස් කරගත්තේ නැහැ. නිතරම සමහර ඔපචුනිටීස් අපිට හම්බෙන්න එක පාරයි. හැබැයි ඒක අපි ග්‍රැබ් කරගන්න දැනගන්න ඕන. ඒක අපි මයින්ඩ්ෆුල් වෙන්න ඕනේ ඒ අවස්ථාවේ. එතකොට එක තැනක් එනවා අපිට අපේ කම්ෆර්ට් සෝන් එකේ ඉඳගෙන ඔපරේට් වුණොත් ඒ ඔපචුනිටීස් මිස් වෙන්න පුළුවන්. එතකොට නිතරම ඒ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ගිහිල්ලා ඒ චැලෙන්ජස් බාර අරගෙන ඒකේ හරි හෝ වැරදි වගකීම තමන්ට ගන්න පුළුවන් නම් මං හිතන්නේ එතන තමයි කැරියර් එක ප්‍රධානතම දේ තියෙන්නේ. ඉතින් මගේ මේ අවුරුදු 20ක කැරියර් එක ගත්තාම හැම රටකින්ම හැම කම්පැනි එකකින්ම මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ලංකාව අපිට ගොඩක් රෙසිලියන්ස් කියන දේ ගන්නනවා. මොකද ඒක ලිමිටඩ් රිසෝර්සස් එක්ක හරි කම්පිටිටිව් එන්වයරන්මන්ට් එකක්. සිංගප්පූරුව ගොඩක් ඩිසිප්ලින්ස් තියෙන රටක්. නිව්සීලන්ඩ් ගොඩක් කලබරේෂන්ස් එක්ක යන රටක්. ඕස්ට්‍රේලියාව මං හිතන්නේ මට ලීඩර්ෂිප් පැත්ත ගැන ගොඩක් ඉගැන්නවා. ඉතින් කැරියර් එක අමාරුම කාලේ තමයි මයිග්‍රේෂන් ජර්නි එක. මොකද අලුත් රටකට ගියහම කොච්චර ක්වොලිෆිකේෂන්ස් තිබුණත් එක්ස්පීරියන්ස් තිබුණත් අපිට අපිව නැවත ප්‍රූව් කරන්න වෙනවා. ඉන්ඩස්ට්‍රී එක වෙනස්, කල්චර් එක වෙනස්, කමියුනිකේෂන් ස්ටයිල්ස් වෙනස්. ඉතින් අපි ගෙනගත්ත වැදගත් පාඩම් කිහිපයක් තිබුණා. එකක් තමයි මම මගේ වටිනකම දැනගෙන හිටියා. නිතරම මම මගේ කමර්ෂියල් බැලිව් එක දැනගෙන හිටියා. ඒක නිසා ගොඩක් වෙලාවට මාව වටින්නේ නැති තැන්වලින් ඉවත් වෙන්නත් මම බය වුණේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට අර මම කියපු කම්ෆර්ට් සෝන් එකේ ඉන්න එක ලේසි. හැබැයි මේ ග්‍රෝත් එක ලැබෙන්නේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ඇවිල්ලා අලුත් ඩිසිෂන්ස් ගන්න, අලුත් ඔපචුනිටීස් ගන්න කවදාවත් මම බය වුණේ නැහැ. ඉතින් ඒ ආපස්සට හැරිලා බලද්දි මට හිතෙන්නේ ගනිපු ඩිසිෂන්ස් එක තමයි මගේ කැරියර් එක ග්‍රෝ වුණේ කියලා. අනිත් එක මම අපේ ශ්‍රී ලාංකික ඉංජිනේර්ස්ලට කියන දෙයක් තමයි අපි ගොඩක් දැනුමෙන් පොහොසත්. ඒක නිසා ටෙක්නිකල් නොලෙජ් එක පැත්තෙන් අපේ ඉංජිනේර්ස්ලා ලෝකේ ඕනම තැනක කම්පීට් කරන්න පුළුවන් ඒගොල්ලන්ට. හැබැයි රටින් එහාට ගියහම තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. අපේ කමියනිකේෂන් ස්කිල්ස්, නෙට්වර්කින්, ලීඩර්ෂිප්, ස්ටේක් හෝල්ඩ මැනේජ්මන්ට් වගේ දේවල් ටිකක් අපි බිල්ඩ් කරගන්න ඕන. ඉතින් අද මම මෙතන ඉන්නේ ටීම් ලීඩ කෙනෙක් විදිහට වැඩ කරන්නේ සහ මම ආඩම්බර වෙන්නේ මම මගේ ටයිටල් එකට වඩා මම මෙන්ටෝ කරපු ඉංජිනියර්ස්ලා, අද සීනියර් ඉංජිනියර්ස්ලා ප්‍රොජෙක්ට් ලීඩර්ස්ලා වෙලා ඉන්නවා. ඒ වගේම මම උදව් කරපු ඉංජිනියර්ස්ලා ඒගොල්ලන්ගේ කැරි එක බිල්ඩ් කරගෙන තියෙනවා. ඉතින් ඒක තමයි මට තියෙන ලොකුම සැටිස්ෆැක්ෂන් එක.
0: හන්සික, මේ ඔබේ කතාබහ ඇතුළේ හරිම මේ වැදගත් දෙයක් මට හිතෙන්නේ කිව්වා. මට නැවතත් කියන්න තියෙන එක, බොහෝ වෙලාවට ඉංජිනියර්ස්ලට විතරක් නෙමෙයි ඕනෑම වෘත්තිකයකට අදාළ වෙන කාරණාවක්. මං හිතුවා ඒක ගැන ඔබගෙන් තවත් විස්තර දැනගත්තොත් හොඳයි කියලා. අර ඔබ කිව්වා වගේ අපේ ලංකාවේ ග්‍රැජුවෙට් වෙලා එන දැන් මේ අවස්ථාවේ අපි ඉංජිනේරුවෙක් කියලා හිතුවොත් එහෙම ඔවුන්ට හොඳ මේ වෘත්තිමය සුදුසුකමක් සහ අත්දැකීම් ස්කිල්ස් ටික හදාගෙන තමයි ඔවුන් මේ රටට සංක්‍රමණය වෙන්නේ. හැබැයි රටට සංක්‍රමණය වුණාම පස්සේ සමහර අපි දැකලා තියෙනවා හරිම ලංකාවේ ලොකු අර සීනියර් පොසිෂන්ස් කරපු අය මෙහෙට ඇවිල්ලා ස්ට්‍රගල් කරනවා නැවත මේ වෘත්තික මට්ටමට මේ රටේ ඇතුළතදී එළඹෙන්න. ඉතින් එවැනි කෙනෙක්ට ඔබට හිතෙන්නේ අර ඔබ කිව්වා වගේ ඔවුන් මේ ස්කිල් එකෙන්වත් දැනුමෙන්වත් අඩුපාඩුවක් නැති අය. එතකොට මේ ගැප් එක කොතනද තියෙන්නේ? එතකොට ඒ ඔබගේ අත්දැකීම අනුව ඔබට එවැනි මේ ලංකාවේ සිට අලුතෙන් මයිග්‍රේට් කරන කෙනෙක්ට මේ රටේ නැවතත් ඒ ඉංජිනේරු වෘත්තිකයෙක් බවට පත්වෙන්නට ඔවුන් කරන්න ඕනේ මොන වගේ දේවල් ටිකක්ද කියන එක ගැන ඔබගේ අත්දැකීම ඇසුරෙන් බෙදා ගන්නට පුළුවන්ද?
1: මම ඒකට උත්තර එක වචනකින් කිව්වොත් මං හිතන්නේ ඉවසීම තියෙන්න ඕන. අපිට තව කෙනෙක්ව අපිට කම්පයා කරන්න බැහැ. සමහර විට ඒගොල්ලෝ අද එන්නේ ලංකාවේ සීනියර් පොසිෂන්ස් වල ඉඳලා, බට් මෙහෙට එනකොට අපි කම්පයා කරොත් අපි එතනම ෆේල් වෙලා ඉවරයි. මොකද ඒක කැරියර්ස්, ඒක ඩිෆරන්ට් පාත්වේස්. අපි මෙහෙට ආවට පස්සේ අපි හිතුවොත් මගේ යාළුවා ඩිරෙක්ටර් කෙනෙක්, මම තාම එතන නැහැ, ඒක කරොත් අපි එතනම ෆේල් වෙනවා. ඒක නිසා පළවෙනි එක අපි ඇක්නොලෙජ් කරන්න ඕන, ඕ මේක වෙනසක්, මම මේක වෙනස බලාගෙන ආවේ. මම ඒක මුලින්ම ඇක්නොලෙජ් කරලා මම ඒකට මයින්ඩ් සෙට් එක හදා ගන්න ඕන. සහ කැරියර් කියන්නේ මැරතන් එකක් නෙමෙයි, ඒක ස්ප්‍රින්ට් එකක්. කියන්නේ ඒක මැරතන් රේස් එකක්, ලොං ටර්ම්. ඒක ස්ප්‍රින්ට් එකක් නෙමෙයි, ඒක ඕවර්නයිට් වෙන දෙයක් නෙමෙයි. ඊට පස්සේ අපි ඒ මයින්ඩ් සෙට් එක හදාගත්තට පස්සේ මං හිතන්නේ ඉතුරු ටික තමයි අපි නිතරම අපේ ස්කිල් ගැප් එක ක්ලෝස් කරන්න. ඒක පොඩි ටේක් කෝස් එකක් වෙන්න පුළුවන්. ඒ ස්කිල් ගැප් එක ඐඩෙන්ටිෆයි කරගෙන ඒක ක්ලෝස් කරගන්න ඕන. ඒක ලයික් ලීඩර්ෂිප් ස්කිල්ස් නම් ඒක බිල්ඩ් අප් කරගන්න වෙනවා. එතකොට ටෙක්නිකල් නොලෙජ් එකේ ගැප්ස් තියෙනවා නම් ඒක හදාගන්න වෙනවා. මොකද ලංකාවේ ස්ටෑන්ඩර්ඩ්ස් නෙමෙයි මෙහි තියෙන ස්ටෑන්ඩර්ඩ්ස්, ඒව පොඩ්ඩක් වෙනස්. ඉතින් මම හැමදේම දන්නවා කියලා හිතාගෙන හිටියොත් එතනත් ෆේලිය එකක්. මම මුකුත් දන්නේ නැහැ කියලා හිතුවත් ඒකත් එක්ස්ට්‍රීම් එන්ඩ් එකක්. ඉතින් අපි මුලින්ම අපි ගැන කියවීමක් තියෙන්න ඕන. සහ ඊට අමතරව අපි මේ එන්නේ අලුත් සොසයිටි එකකට. එතකොට ඒකේ තියෙන්නේ වෙනම කල්චර් එකක්. ඒ කල්චරල් ඩිෆරෙන්සස් ගැන අපිට අවේනස් එකක් තියෙන්න ඕන. ඒකට කාලයක් යනවා. ඒක දවසින් වෙන්නේ නැහැ. කල්චර් එකක් කොහොමද කියන එක ඉගෙන ගන්න මම හිතන්නේ සමහර විට අවුරුද්දක් යන්නත් පුළුවන් කෙනෙක්ට. ඉතින් අපි මේ කල්චර් එකට මූ වෙන තරමට තමයි අපිට මේක තේරෙන්නේ මොනවද මේගොල්ලන්ගේ වැලියුස් ඇන්ඩ් බිලීෆ්ස් කියන එක. මොකද මනුස්සයෙක්ගේ අපි කියන්නේ ෆවුන්ඩේෂන් එක හැදෙන්නේ වැලියුස් ඇන්ඩ් බිලීෆ්ස් එක්ක. ඉතින් අපි මෙහෙට ඇවිල්ලා අපි ඒ ටික අඳුනගත්තට පස්සේ අපේ වැලියුස් ඇන්ඩ් බිලීෆ්ස් කොම්ප්‍රොමයිස් කරන්නේ නැතුව අපි කොහොමද මේ වැලියුස් ඇන්ඩ් බිලීෆ්ස් වලට හැඩගැහෙන්නේ කියන එක තමයි මම හිතන්නේ ලොකුම තියෙන සක්සස් එක. ඊට පස්සේ අපිට වෙනවා මෙන්ටෝස් ලෝහා ගන්න වෙනවා, වොලන්ටියර්ස් කරන්න වෙන්න පුළුවන්, ප්‍රශ්න හඬ වෙන්න පුළුවන්. ඒකතර අපි කියන්නේ අපිට ඒක අපිට කරගන්න ඒක වෙනුවෙන් අපිට තියෙන්න ඕනේ ඕනකම සහ ඒ කැපවීම තියෙන්න ඕන. සමහර විට පොඩි පොඩි දේවල් අපි CV එකක් දාලා අපි කම්ප්ලේන් කරනවා අපිට ඉන්ටර්විව් හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් අපි චුට්ටක් ඒ අවුට් ඔෆ් ද බොක්ස් ගිහලා හිතුවොත් CV එක දාලා ඇයි අපි මම මේක ෆලෝ අප් කරන්නේ නැත්තේ, ඇයි මම ෆෝන් එක අරගෙන කෝල් කරලා මේක බලන්නේ නැත්තේ. දැන් ඒ වගේ පොඩි පොඩි දේවල් පොඩි පුෂ් එකකින් සමහර විට ඉන්ටර්විව් එකක් ඕපන් කරගන්න පුළුවන්. ඉතින් ඉන්ටර්විව් එකක් ඕපන් කරගත්ත කියන්නේ ඉට්ස් ඔපර්චුනිටි ෆෝර් යූ ටු එක්ස්ප්‍රෙස් යුවර් සෙල්ෆ්. ඉතින් ගොඩක් වෙලාවට ජොබ් එක අනිවාර්යෙන්ම හම්බෙන්න පුළුවන්. සහ අපි ඕපන් අප් වෙන්න ඕන. අපිට මෙහි එක්ස්පීරියන්ස් නැහැ. අපි එක හංගන්න දෙයක් නෙමෙයි. මුලින් කවුරු හරි එනකොට ඕස්ට්‍රේලියන් එක්ස්පීරියන්ස් අහනවා නම් ඒක ඉන්ටර්විව් කරන කෙනාගේ ප්‍රශ්නයක් මිසක් ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඒක අපි ඇක්නොලෙජ් කරන්න ඕන. බට් අපිට තියෙනවා ඊට අමතරව අපිට තියෙන ටික අපි දැනගන්න ඕන. ඒකෙන් yeah but I don't have this but මට මේක තියෙනවා. මම කොහොමද මේකෙන් ඔයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ කියන එක අපිට ඉන්ටර්විව් එකේ කියන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මම කියන්නේ අපි ඉගෙන ගන්න ඕන, කන්ටිනියස්ලි ඉගෙන ගන්න ඕන. ඇක්සෙන්ට් එක ඔබාපු රට මං හිතන්නේ ඔස්ට්‍රේලියන් කල්චර් එකේ මේ හයිරාකීස් නැහැ. ලොකු පොඩි කියලා එහෙම එකක් නැහැ. දැන් ලංකාවේ කල්චර් එකේ අපිට පොඩි පොඩි හයිරාකීස් තියෙනවනේ. ස්ටේටස් වගේ දේවල් අපේ කල්චර් එකට බිල්ට් වෙලා තියෙනවා. මෙහි අපි හැමෝම එක හා සමානයි. ඉතින් අපි අපි ඉගෙන ගන්න කැමති නම් අපි කියුරියස් නම් අපි අපේ ෆේලියර්ස් වලින් ඉගෙන ගන්න ඕන නම් මම කියන්නේ අපිට පුළුවන් අනිත් අයවත් උස්සගෙන රේස් එකක් දුවන්න.
0: ඔහන්සිකා, මේ මට හිතෙන්නේ ඔබගේ මුළු කතාව පුරාවටම මට ඇහුණු දේවල් දෙකක් තියෙනවා. මේ පර්සනලි ඇත්තටම දැන් මම අහගෙන හිටපු හින්දා එකක් තමයි ඔබගේ අර ධෛර්යවන්ත ගමන, මේ සහ ඔබ වෙනුවෙන් ඔබට කරිය එකක් හදාගෙන තියෙනවා සහ ඔබට ජීවිතයක් හදාගෙන තියෙනවා. හැබැයි ඒ ගමනේදී ඔබ දුවලා තියෙන්නේ තනියම නෙමෙයි. ඔබ දුවද්දී මට හිතෙනවා හැම වෙලේම පිටිපස්ස හැරිලා දුවා ගන්න අමාරු අයට හරි දුවමින් ඉඳිද්දි නතර වෙලා හරි වැටිලා හිටපු අයට අත දීලා තියෙනවා කියලා. ඉතින් ඒ කතාව ඔබගේ මේ මුළු මට හිතෙන අපි මේ කතා කරපු කාලය පුරාවටම ඔබ දීපු හැම උත්තරයක් ඇතුළෙම තිබ්බා. මට හිතෙන්නේ ඔබගේ සාර්ථකත්වයේ රහස ඒකම වෙන්න ඇති. ඔබ කියන්නේ මේක මම තනියෙන් දිනන්න ඕන රේස් එකක් විතරක් නෙමෙයි, මට තවත් කෙනෙක්ව දිනවමින් මේක දිනන්න පුළුවන් රේස් එකක් කියලා ඐඩෙන්ටිෆයි කරලා තියෙන එක වෙන්න පුළුවන්. මේ මං අවසාන වශයෙන් ඔබගෙන් අහන්නට හිතුවා, දැන් ඔබට මේ අපි අද කතා කරන සම්මානය හම්බ වුණේ IESL ක්වීන්ස්ලන්ඩ් ශාඛාවේ. ඉතින් ඒක ගැන කියන්නේ මේ IESL ක්වීන්ස්ලන්ඩ් ශාඛාවෙන් මොන වගේ කාර්යභාරයක්ද කරන්නේ සහ ඔබත් ඒ සමග සම්බන්ධ වෙලා ඉන්නවා නම් අහගෙන ඉන්න තරුණ ඉංජිනේරුවරුන්ට වරියන්ට මොන වගේ දායකත්වයක්ද මේ IESL ක්වීන්ස්ලන්ඩ් චැප්ටර් එක හරහා ඔවුන්ගේ කරිය එක බිල්ඩ් කරගන්න, ඔවුන්ගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක බිල්ඩ් කරගන්න ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා අපිට අවසාන වශයෙන් කියන්නට පුළුවන්ද?
1: ඔව් හිමාය, මම ඔයා පටන් ගන්න පුතණින් කියන්නම්. මම නිතරම විශ්වාස කරන එකක් තමයි මේ ස්වභාව ධර්මය තමයි අපිට උඩින් තියෙන්නේ, හැම නීතියකටම උඩින් තියෙන ස්වභාව ධර්මය. ඉතින් අපි හැමෝම මේ ඒ නීතියට යටත්. එතකොට අපි ගමනක් යනකොට අපි මොනවා හරි කරද්දී අපි අපි බුද්ධ ගමේ කියන්නේ බෞද්ධෝ විදියට අපි කර්මය විශ්වාස කරනවා. අපි දෙන තරමට අපිට හම්බෙනවා. ඉතින් අපි කෙනෙකුට රස්සාවක් අපිට හදලා දෙන්න බෑ. බට් ඒකට යොමු කරනවා කියන්නෙම එතනින් තව පවුලක් නඩත්තු වෙන්නේ. රස්සාවක් කියන්නේ එක්කෙනෙක්ගේ ජීවිතයක් නෙමෙයි, තව පවුලක්. ඉතින් ISL එකේ කාර්යභාරය ගත්තොත් මම විශ්වාස කරනවා ඒගොල්ලෝ පටන් ගනිපු තැන ඉඳලා අද වෙනකොට සෑහෙන දුර ගමනක් ඇවිල්ලා තියෙනවා සහ සෑහෙන දුර ගමනක් යන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ නීති පීති පොඩ්ඩක් වෙනස් වෙමින් යනවා. ඉතින් කට්ටිය පොඩ්ඩක් මේක නිසා ස්ට්‍රෙස් වෙලා ඉන්නව නම් මම කියන්නේ අදම කනෙක්ට් වෙන්න අයිය සෙල්ලකට කතා කරන්න ඉන්න කට්ටියව කනෙක් කරගන්න එක එක ගොඩ මම විතරක් නෙමෙයි මං හිතන්නේ මේ අපේ ෆයිනල් ලිස් පැනල් එකට අමතරව තව ගොඩාක් කට්ටිය කමිටි මෙම්බර්ස්ලා ලොකු ලොකු තනතුරුවද ලොකු ලොකු කම්පැනිස් වල වැඩ කරන කට්ටිය ඉන්නවා. සමහර විට ඔබට ඒ කම්පැනි එකේ ජොබ් එකක් ඒ වෙලාවේ නැති වෙන්න පුළුවන් බට් ඔයාව වෙන කෙනෙක්ට අඳුන්වල ඒ කනෙක්ෂන් එක හදල දෙන්න පුළුවන්. ඔයාගේ CV එකක් රිවීව් කරලා දෙන්න පුළුවන්. ඔයාලගේ මොනවා හරි දැනගන්න තියෙන එකක්. එහෙම නැත්නම් අඩුම තරමේ ඔයාගේ කතාව අහන්න. මොකද ඔක්කොම එක වගේ තැන් වලින් ආපු කට්ටිය කතාව අහගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා අලුතෙන් එන කට්ටියට මම කියන්නේ මේක ගිවක් කරන් දෙපා. කොහෙන් හරි පටන් ගන්න. කට්ටිය උදව් කරන්න බලාගෙන ඉන්නවා. සහ මම ඉන්ඩස්ට්‍රී එකේ විදියට අපිට ලොකු ස්කිල් ගැප් එකක් තියෙනවා. අපි ගොඩක් ඉන්ඩස්ට්‍රී එකේ අපිට රයිට් ස්කිල්ස් හොයාගන්න අමාරුයි. එතකොට අනිත් පැත්තෙන් ගත්තහම කට්ටිය ඉන්නවා ඇවිල්ලා ජොබ්ස් හොයාගන්න බැරුව. ඉතින් මේ බ්‍රිජ් එක අඳුනගෙන මේක ක්ලෝස් කරගන්න මං හිතන්නේ එතන තමයි පටන් ගන්න තියෙන්නේ.
0: හන්සිකා ඉතිං අද අපිත් සමඟ මේ ඔබ ISL Queensland Chapter එකේ මෙවර Professional Engineer of the Year සම්මානයෙන් පිදුම් ලැබූ ඉංජිනේරුවරිය විදිහට තමයි අද අපේ කතාබහට එකතු වුණේ. ඉතින් මට හිතනවා ඒ කතාබහ ඇතුළේ අපේ අසන්නන්ට ඔවුන් ඉංජිනේරුවරයෙක් හෝවරියක් නූනාට නොවෙනවා නම් ඒ වුණත් ඔබගේ කතාබහ ඇතුළේ අපි හැමෝටම ලබා ගන්නට පුළුවන් මට හිතන්නේ ඇඩ්වයිසස් ගොඩක් තිබුණා. ඒත් එක්කම ලයිෆ් ලෙසන්ස් ගොඩක් තිබුණා. ඉතින් ඒ සියලුම දේවල් ඉතාමත්ම නිර්හංකාරව ඒ වගේම හරිම ආදරෙන් අපේ අසන්නන් සමග බෙදාගත්තට ඔබට බොහොමත්ම ස්තුතියි කියලා මම මුලින්ම කියනවා අපේ පොයිබි කණ්ඩායම වෙනුවෙන්. ඒත් එක්කම අපි නැවතත් ඔබට සුභාශිංසනය පිරිනමනවා මේ ISL Queensland chapter එකේ Professional Engineer of the Year 2026 සම්මානයෙන් පිදුම් ලැබුවට. ඉතින් හන්සිකා අද අපේ මේ කතාබහට එකතු වුණාට ඔබට බොහොමත්ම ස්තුතියි.
1: බොහොම ස්තුතියි හිමායා 4EB ගුවන්විදුලි සේවයට සහ ඔබ සියලු දෙනා මේ කරන වොලන්ටරි සේවයට. මං හිතන්නේ ලේසි පහසු ගමනක් නෙමෙයි වැඩ කරන ගමන් මේ අමතර දේවල් කරනවා කියන එක. මම නැවතත් 4EB කණ්ඩායම ඔබ ඇතුළු හැමෝටම මගේ ස්තුතිය පළ කරනවා මට මේ අවස්ථාව ලබා දීම සහ මගේ කතාව අහන්න තීරණය කරපු එකට. Thank you.
0: එහෙනම් ඔබට ආයුබෝවන්.
1: ආයුබෝවන් හිමයා.

0: Queensland සිංහල සංගමය සෑම වසරකම Queensland ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙත තිලින කරන වසරේ දවැන්තම සංස්කෘතික ප්‍රසංගය සරලාංග මෙවර පැවැත්වෙනවා සැප්තැම්බර් මාසේ 20 වන ඉරිදා ඒ කියන්නේ අද හවස 4ට Logan Entertainment Center ශ්‍රවණාගාරයේදී ඉතින් මේ සරලාංග ප්‍රසංගය පිළිබඳව ඔබ හා තොරතුරු බෙදා ගන්නට මම අද ආරාධනා කරා මේ වැඩසටහනට Queensland සිංහල සංගමයේ වත්මන් සභාපති ආචාර්ය චානක අබේසිංහ මහත්මයාටත් ඒ වගේම වත්මන් සංස්කෘතික ලේකම් අසේල පෙරේරා මහත්මයාටත් ඔව් ඉතින් ඔබ දෙදෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්න ගමන් මම මුලින්ම ආරාධනා කරනවා චානක අබේසිංහ මහත්මයාට Queensland සිංහල සංගමයේ ඉතිහාසය ඒ වගේම එහි වැඩ කටයුතු වගේම සරලාංග පිළිබඳවත් අපට හැඳින්වීමක් කරන්න කියලා.
1: ඔව් කුමාර සරලාංග ගැන කතා කරනවා නම් ඉතින් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මුලින්ම මම පටන් ගන්නම් සිංහල සංගමය ගැනයි අපි මොනවද කරන්න කියලා. සිංහල සංගමයේ අපිත් එක්ක තියෙනවා සිංහල පාසල වැඩිහිටි සංගමය. ඊට පස්සේ මේ දෙකෙන් වෙන්නේ වැඩිහිටි සංගමයේ සමාජිකයෝ 80කටත් වැඩිය ඉන්නවා. ඒගොල්ලෝ වෙනම වැඩ කටයුතු ගොඩක් කරගෙන යනවා. මෙහි රිටයර්ඩ් වෙලා ඉන්න වැඩිහිටියෝ එකතු කරගෙන ගොඩක් දේවල් කරනවා. මාසික රැස්වීම්, ඒගොල්ලෝ ට්‍රිප්ස් යනවා, ගොඩක් දේවල්. ඒගොල්ලෝ සරලාංග වලටත් සම්බන්ධ වෙලා ඉන්නවා හැම පාරම වගේ මේ පාරත්. ඒ වගේම සිංහල පාසල බොහොම ඇක්ටිව් විදිහට වැඩ කරන පාසලක් තමයි මෙහි තියෙන. මොකද ඒගොල්ලෝ හැම සතියෙම පවත්වන සිංහල පාසලෙන් මෙවර සරලාංග වලට අංග 4ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ සිංහල සංගමයට අලුතෙන්ම මේ පාර එකතු වෙන දේ තමයි Rising Leaders Program එක. මේක Queensland රජයේ අනුග්‍රහය යටතේ කරන දෙයක්. මේක අපි රයිසිං ලීඩර්ස් වල ඉනෝගරේෂන් එක ගිය මාසේ පටන් ගත්තා. ඒකට මෙහි කුයින්ස්ලන්තේ පුරා සහ බ්‍රිස්බේන් අවට ඉන්න ගොඩාක් දූදරුව ටිකක් එකතු වෙලා ඉන්නවා. ඒක අවුරුදු 14 ඉඳන් 25 දක්වා වයස් කාණ්ඩයේ ළමයි තමයි මේකට මේකත් එක්ක එකතු වෙලා ඉන්නේ. එතකොට ඒගොල්ලොත් අපිට මේ පාර සරලාංග වලට එකතු වෙලා ඉන්නවා. ඒගොල්ලෝ තමයි රයිසිං ලීඩර්ස් වල ඉනෝගරේෂන් එක ගිය මාසේ පටන් ගත්තා. ඒකට මෙහි කුයින්ස්ලන්තේ පුරා සහ බ්‍රිස්බේන් අවට ඉන්න ගොඩාක් දූදරුව ටිකක් එකතු වෙලා ඉන්නවා. ඒක අවුරුදු 14 ඉඳන් 25 දක්වා වයස් කාණ්ඩයේ ළමයි තමයි මේකට මේකත් එක්ක එකතු

0: එක්කම තමයි සරලාංග පටන් අරගෙන තියෙන්නේ 1992 වර්ෂයේ තමයි සිංහල සංගමය බොහොම පොඩි කමියුනිටි ඕගනයිසේෂන් එකක් විදිහට මේ පටන් අරගෙන තියෙන්නේ මෙහි හිටපු ශ්‍රී ලාංකික සිංහල කට්ටියත් එක්ක එකතු වෙලා ඊට පස්සේ 2026 දක්වා අඛණ්ඩව සිංහල සංගමයේ වැඩ කටයුතුත් එක්ක සරලාංග පැවතීගෙන ඇවිල්ලා 33 වතාවක් සරලාංග මේ විදිහට අපි පවත්වලා තියෙනවා. එතකොට මේ පාර 33 වෙනි වතාවට තමයි සරලාංග අපි පවත්වන්න යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ අවුරුදු ගාණක් තිස්සේ මේ දේ පවත්වගෙන එනකොට මේක දියුණුවෙන් දියුණුවටපත් වෙලා ඒකට සහභාගි වෙන අයිටම් ඊට පස්සේ කොරියෝග්‍රාෆර්ස්ලා පාටිසිපන්ට්ලා මේ හැමදේම දියුණුවලා ඇවිල්ලා අපි දැන් පහුගිය අවුරුදු දෙක තුල මේක වෘත්තීමය තත්වයේ ප්‍රොෆෙෂනල් ඉවෙන්ට් සෙන්ටර් එකකට ගෙනිහිල්ලා ඒක වෘත්තීමය තත්වයේ ප්‍රසංගයක් දක්වා දියුණු කරලා තියෙනවා. ඒකෙන් අපේ දරුදරියන්ට කොරියෝග්‍රාෆර්ස්ලාට මේක බලන අයට නවමු වූ අත්දැකීමක් ලබා දෙන්න තමයි සිංහල සංගමයේ විදියට කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේ සංගමය අතීතයේ ඉඳන් සරලාංග මේ විදියට ගොඩනගන්න සිංහල සංගමයේ ගොඩනගන්න ගොඩාක් වොලන්ටියර්ස්ලා කැප වෙලා තියෙනවා. මේකේ කමිටි එකක් තියෙනවා. ඒකට ඇවිල්ලා සිංහල ඉස්කෝලේ වැඩිහිටි සංගමයේ දැන් අපි අලුතෙන් පටන් අරගෙන තියෙන රයිසින් ලීඩර්ස් මේ හැමදේම කරන්නේ වොලන්ටියර්ස්ලා. ඒගොල්ලන්ගේ වෙලාව කැප කරගෙන වෙන වෙන දේවල් වලට වෙලා යොදන්න තියෙන වෙලාව කැප කරගෙන. ඉතින් මම විශේෂයෙන් මතක් කරන්න කැමති ඒගොල්ලන්ගේ කැපවීම නොවන්නට අද වෙනකොට මෙහෙම දෙයක් නැහැ. සරලාංග මේ පාර ගැන කතා කරොත් අපිට මේ ක්වීන්ස්ලන්ත රජයේ අනුග්‍රහය ලැබිලා තියෙනවා ගැම්බ්ලින් ෆන්ඩ් එක හරහා මේ පාර සරලාංග වලට. ඒ වගේම ලෝගන් සිටි කවුන්සිල් එකෙන් අපිට ස්පොන්සර්ෂිප් එකක් ලැබිලා තියෙනවා. ඒ වගේම මම මෙහිදී විශේෂයෙන් මතක් කරන්න කැමති අපේ ලෝකල් බිස්නසස් ඒගොල්ලෝ හැම පාරකම වගේම මේ පාරත් සරලාංග වලට අනුග්‍රාහක දායකත්වය ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම GY Education, Mansfield Family Practice, Choice the Discounty Store, Patricia's මේ හැමෝම ප්‍රධාන අනුග්‍රාහකයෝ විදිහට ඇවිල්ලා ඉනවා. ඒ වගේම අපේ ස්වනියකට උදව් කරපු තව අනුග්‍රාහක බෞතුන් ගොඩකුත් ඉන්නවා මෙතන. ඉතින් පහුගිය අවුරුදු දෙකේදී සරලාංග අපි ප්‍රොෆෙෂනල් එවෙනියු එකකට ගියා. ඒක තමයි ලෝගන් එන්ටර්ටේන්මන්ට් සෙන්ටර් එක. පහුගිය වසරේ සරලාංග සෝල්ඩ් අවුට් ඉවෙන්ට් එකක් විදියට තමයි පවත්වන්න යෙදුනේ. ඒ දේම මේ පාරත් අපිට දකින්න පුළුවන්. ටිකට්ස් ඔක්කොම විකිණලා තියෙන්නේ. මෙවර සරලාංග මං අපි හැම වෙලේම උත්සාහ කරා සරලාංග වල අපි දෙයක් මේ අවුරුද්ද කරා නම් ඊළඟ අවුරුද්දට යනකොට අපි ඒකේ තත්ත්වය වැඩි දියුණු කරලා අලුත් අත්දැකීමක් ප්‍රේක්ෂක ඔබටත් ඊට පස්සෙ සහභාගී වෙන ළමයි වැඩිහිටියෝ සියලු දෙනාටම අපිට එකතු කරන්න ඕනේ කියන එක. ඉතින් සරලාංග ඉතිහාසයේ කවදාවත් LED backdrop එකක් යොදාගෙන සරලාංග කරලා නැහැ. ඉතින් මේ වතාවේ මීටර 8ක් දිග මීටර 2.5ක් උස විශාල LED backdrop එකක් එක්ක තමයි මේ පාර ඔබට සරලාංග බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක මේ පාර සහභාගී වෙන නර්තනාචාර්යවරුන්ට, දෙමාපියන්ට, දූ දරුවන්ට හැමෝටම අලුත් අත්දැකීමක් අපිටත් එක්ක. ඉතින් අද දවසේ හවස 4ට තමයි සරලාංග පටන් ගන්නෙ. ඔබ සියලු දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා ටිකට් අරගෙන තියෙනවා නම් අනිවාර්යෙන් එන්න. ටිකට් ගන්න බැරි වුණා නම් ඒත් අපිට කතා කරලා කියන්න. එතකොට අපි බලන්න මොනවද කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ ටිකට්ස් ඔක්කොම මේ වෙලාව වෙනකොට විකිණලා තියෙන්නේ. ඉතින් ආයේ පාරක් මතක් කරනවා අද දවසේ හවස 7ට එන්න, අපිත් එක්ක එකතු වෙන්න. විශේෂයෙන් මම මතක් කරන්න කැමති අපි සරලාංග හරියටම වෙලාවට පටන් ගන්නවා. හවස 7ට අපි පටන් ගන්නවා. ඉතින් ඒ දේත් එක්ක එකතු වෙන්න කියලා මම බොහෝම ගෞරවයෙන් ආදරයෙන් බ්‍රිස්බේන් අවට ඉන්න ඔබ සියලු දෙනාටම මතක් කරන්න කැමති, ආරාධනා කරන්න කැමති.
1: හොඳයි අසන්නනි, ඒ මාත් එක්ක සම්බන්ධ වුණේ ක්වීන්ස්ලන්ත සිංහල සංගමේ සභාපති චානක අබේසිංහ මහත්මයා. චානක අබේසිංහ මහත්මයාට සභාපතිතුමාට ස්තුතිය කියන ගමන් මම දැන් කැමති යොමු වෙන්න ක්වීන්ස්ලන්ත සිංහල සංගමේ

0: ඔරු සංස්කෘතික ලේකම් අසේල පෙරේරා මහත්මයාට. ඉතින් සරලාංග සංවිධානය කිරීමේදී මේ සරලාංග ප්‍රසංගයේ සංවිධානය කිරීමේදී වැඩි වගකීමක් පැවරෙන්නේ සංස්කෘතික ලේකම් තුමාට. ඉතින් ඒ නිසාම මම කැමති අහන්න මේ මෙවර සරලාංග ප්‍රසංගයේ කියන්නේ සරලාංග 2026 විශේෂාංග කීයක් තියෙනවද, ළමයි කී දෙනෙක් සහභාගි වෙනවද, ඒ ළමයි ක්වීන්ස්ලන්තයේ කොයි කොයි පළාත්වලින් නියෝජනය කරන අයද, ඉතින් මේ විස්තර ඇතුව අපිට සරලාංග පිළිබඳව මේ අසන්නවන දැනුවත් කරන්න කියලා මං අසේල පෙරේරා මහත්මයාගෙන් කාරුණිකව ඉල්ලනවා.
1: ඕ කුමාර, ඇත්තටම අපි මෙවර සරලාංග පවත්වන්නේ 33 වැනි වතාවට. සරලාංග ආරම්භ වූ අවුරුද්දේ ඉඳන් අද වෙනකොට අපි නොකඩවා සරලාංග පවත්වගෙන ඇවිල්ලා තියෙනවා. එකම එක වතාවක් හැරෙන්නේ කොවිඩ් වසංගතය පැවතිච්ච අවුරුද්දේ හැරෙන්න. මෙවර සරලාංගවල නර්තනාංග 24ක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එකට අඩංගු වෙනවා ශ්‍රී ලංකාවේ හැම පළාතක්ම ආවරණය වෙන විදිහට තියෙන නර්තනාංග, නර්තන උඩරට, පහතරට, සබරගමු, ඒ නැටුම් විවිධ වන්නම් වලින් අඩංගු නර්තනාංග වලින් සමන්විත වෙනවා. ඒ වගේම අපිට නර්තන පුහුණු කිරීමේ කටයුතු සඳහා අපි කියන්නේ කොරියෝග්‍රාෆර්ස්ලා කියලා, ඒ වගේම ආචාර්යවරු 40කට වැඩි පිරිසක් වෙහෙස මහන්සි වී කටයුතු කරනවා. ඒ වගේම අපේ ඇත්තරම අපේ දරු දැරියන් නර්තන ඉදිරිපත් කරන්නන් 370කට වැඩි දෙනෙක් මේ සැරේ අපිත් එක්ක නර්තනාංග ඉදිරිපත් කරන්න වෙහිසිලා වැඩ කරනවා. මේ ඊට අමතරව ඒගොල්ලොන් අපේ ක්වීන්ස්ලන්තය පුරාම පැතිරිලා ඉන්න දරුවන් තමයි එන්නේ. කෑන්ස්, ගෝල් කෝස්ට්, ටූම්බා ඔය වගේ පළාත් නියෝජනය කරලා ඉදිරිපත් කිරීම් වලට සහභාගි වෙනවා. ඒ වගේම තවත් මතක් කරන්න ඕන මේ සරලාංග කියන්නේ සරලාංග පිටිපස්සේ බොහොම ස්වේච්ඡාවෙන් වැඩ කරන බොහොම ලොකු පිරිසක් ඉන්නවා. ඒ අය හැමෝන්ටම ස්තුතිවන්ත වෙන්න ඕන. අපිට නොකඩවා මේක අවුරුදු 33ක් කරගෙන එන්න මීට ඉස්සෙල්ලා අපිත් එක්ක වැඩ කරපු අයත් මින් ඉදිරියටත් මේක කරගෙන යන්න බොහොම උනන්දුවෙන් කටයුතු කරන මේක දිගටම කරගෙන යන අයට විශේෂ ස්තුතියක් කරන්න ඕන අපේ ශ්‍රී ලාංකික සංස්කෘතිය ක්වීන්ස්ලන්තය තුළ ඉදිරියටත් පවත්වාගෙන යාමට.
0: ඔව්, ඇත්තටම අපේ සංස්කෘතික ලේකම්තුමා කිව්වා වගේ සරලාංග සංවිධානය කරනකොට නර්තනාචාර්යවරු වෙහෙස මහන්සි වෙනවා. ඒ වගේම තමයි දෙමව්පියෝ ඒ වෙනුවෙන් ලොකු කාලයක් වෙලාවක් ශ්‍රමයක් අප කරනවා. ඒ වගේම තමයි මේ සරලාංග, ඒ වගේම ක්වීන්ස්ලන්ත සිංහල සංගමයේ අවුරුදු උත්සවයේ මොන දේ කරත් ඒව සංවිධානය කරනකොට ඒ පිටිපස්සේ ඉන්න ලොකු ස්වේච්ඡා සේවකයෝ පිරිසක්. ඉතින් මේ හැම දෙනාගේම කාලය, ශ්‍රමය, ධනය තමයි මේ සරලාංගවල සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් ඒ හැම දෙනාටම හෘදයාංගම ස්තුතිවන්ත වෙනින් ගමන් අපි ආරාධනා කරනවා අපේ අසන්නන් සියලු දෙනාටම එන්න අද හවස 4ට සරලාංග ප්‍රසංගයේ නරඹන්න ලෝගන් එන්ටර්ටේන්මන්ට් සෙන්ටර් වලට. අද හවසේ 4 ඉඳලා රාත්‍රී 8:00 වෙනකන් සරලාංග ප්‍රසංගය පැවැත්වෙනවා. ඉතින් මේක ඉතාම විචිත්‍රවත් ප්‍රසංගයක්. අවුරුද්දකට වතාවයි පැවැත්වෙන්නේ. මම නැවතත් ආරාධනා කරනවා ඔබ මේ වෙනකොට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන තියෙනවා නම් ඔබට සරලාංග නරඹන්න පුළුවන් අද හවස 4ට ලෝගන් එන්ටර්ටේන්මන්ට් සෙන්ටර් හිදී. එහෙමනම් ඔකල හැම දිනාටම සුබ දවසක්, සුබ සතියක්. බොහොම ස්තුතියි.
2: ඔව්, ඒ වැඩසටහන සමගින් අපේ සූදානම අද ඉරිදා අරුණැල්ලෙන් සමුගෙන යන්නට ලබන බදාදා සඳැල්ල සමගිනුත්, ඒ වගේම තව සතියකින් ඉරිදා අරුණැල්ල සමගිනුත් ඔබත් එක්ක එකතු වීමේ බලාපොරොත්තුවත් සමගයි අපි ඔබෙන් අද සමුගෙන යන්නේ. ඉතින් ඔබට, ඔබ සියලු දෙනාටම සුබම සුබ සතියක්, සුබම සුබ ඉරිදා දිනයක් ප්‍රාර්ථනා කරනවා. අපි තෝරාගත් රසවත් ගීතයකින්ම අද වැඩසටහනේ නිමාව සනිටුවන් කරනවා. එහෙනම් ගිහිල්ලා එන්න. ආයිබෝවන්.